0: ඒනා දෙන්නවි කලේගේ පානුතිය වඩාගති හෙක්කකායිගෙන් කම්ගා වානම අධි තෙදවරින්ගේ තෙරෙන් කලේගේ පානු වානම පහැ ඒ හෙක්කෙන්නිකං ගෙන්නවා බල්ලවාශේ.
1: فألقى عصاه فإذا هي ثعبان مبين
0: دين إكليغ فانوغ أساكول إكليغ فانو إلوي فاه إهندو إي أساكول فالوغم با حرفايا كوجيه.

තියබෑ මිහුන්ග ඇත්තකායි සෑත තෆාත්වා ගොත එබහි කනාතායි වාත්ස නුවත වාතායි කනාත්ස තිමම් බුරිකුරා හොසීමේ දෙං හමකශරුන් තිය හුරිහා එම්මෙන් සොලීබං අරුවා හොසීමේ.

මෙංග ගාත කලේ ෆාන් වඩාගතුමගේ කුරින්නායි තිමම් මෙංග ගාත කලේ ෆාන් වඩාගතුමගේ ෆහම් වෙස් තිමම් මෙන්නම් උඳගූ ලෙබෙමුන්දී එකලේගේ ෆාන් විදාළුවේ තියබෑ මිහුගේ වෙරි රස් කලාගේ තියබෑ මිහුගේ අදාවෑ තෙරියා හලා කුරව්වා තියබෑ මිහුම් බිමුගා වෙරි කුරව්වා ෆා හුට්ටේ දෙං තියබෑ මිහුම් අමල් කුරණී කිහිනකුංකං එකලාගේ බල්ලවා වොඩිගින්වානිතේ.

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: ඒ ඉබ්බේ කීත තිකුරනේ ති ෆෝන් බාව බල
3: ඒ මේ ෆෙම්බල් දක්කා දෙන එහෙකට MWS ෆෙම්බල් දක්කා දැම්මා කො 300ක 3000 රුපිය ආදි උම්ර දතර දෙමුග ෆුර්සත් හොලවා දැපෙන්න
2: එහෙන්ත කිහිනේ කො මේ හදම් වේ
3: මා බොඩ ගොතේ හදානක මෙන්න MWS එක එපොන් නොනේ ඊ පොටල ෆෙම්බල් දක්කා දම්බේ මේ කරොතු ලබ්වාලානේ ඒරු අනික ඔන්ලයින් කොමෙම් කියා ෆසේහ
2: එහෙම යම මිස අවහන් එපලාපා බිල් දක්කා ලනීමි ආදි කුරීම බිල් සොති නුදකි හම නසිබ ලබ්වාල් පානතා දෝ
3: ආ හුරිහා බිල් දක්කා හදාස් කරමුන්ගේ ආදි ප්‍රොමෝෂන් ලබා දානි
1: MWSC ගේ උම්රා දතුරු අදි 3000 රුපියල්ගේ ෆෑසාගේ ඉනම් ලිබේ මේ ප්‍රොමෝෂන් කුරියක් දාණි මාච් 1 කුම් ෆෙෂිකෙන් මේ ඉත්‍රිහු ගෙනියලා ඊතර මවුලමත් එකෙ සුමෙ ෆහක ගුණාලුමුන් ලිබේනේ

ඒනා දෙන්නවි කලේග පානුතිය වඩාගති හෙක්කකායගෙන් කම්ගා වානම අධි තෙදවරින්ගේ තෙරෙන් කලේග පානු වානම පහැ ඒ හෙක්කෙන්නිකං ගෙන්නවා බල්ලවාශේ.

තිමම්මෙන්ගෙ ගාත කලේග ෆානු වඩෑගතුන්ග කුරින්නායි. තිමම්මෙන්ගෙ ගාත කලේග ෆානු වඩෑගතුන්ගේ ෆහුම් වෙස්. තිමම් මෙන්නම් උඳගූ ලෙබෙමුන්දියේ. එකලේග ෆානු විදාළුවේ තියබෑ මිහුන්ගේ වෙරි රැස්කලාන්ගේ තියබෑ මිහුන්ගේ අදාවෑ තෙරියා හලා කුරව්වා. තියබෑ මිහුන් බිමුගා වෙරි කුරව්වාෆා හුට්ටෙ. දෙෙන් තියබෑ මිහුන් අමල් කුරණී කිහිනකුන්කං එකලාන්ගේ බල්ලවා වොඩිගින්වානෙතේ.

දෙන්තිමන් රස් කලාගේ එවරෙන්ගෙ කිබෙන් බදලු හිප්පවීමේ අධි කණඩුගෙ තෙරය එවරෙන් ගරව කුරවීමේ ඒ තිමන් රස් කලාගේ ආයත්තෙන් එවරෙන් දෝකෝ ඒ ආයත්තකාමද වාෆිල් වී බයවකම් ගා වී කමට්ටකේ.

තිමන් රස්කලාගේ කණ්ඩ අලුවාාෆාවා මුද්දත මූසාගේ ෆානු වඩාගන්නවා එකලේග ෆානුග වෙරි රස් කලාන්ගේ එකලේග ෆාන බස් වහී කුරවි හිඳු එකලේග ෆානු දෙන්නවි අලුගේ වෙරි රස් කලාකු ඉබ රස් කලාන්ගේ සාදු ෆොල තිමං අලා බලාලුම ටක තිමං අලාය දක්කවා ෆාන්දේ එකලාංග වහී කුරෙවි කලේග ෆානක තිමන් රස් කලාන්ගේ සාදු ෆොල ෆෙනි වඩයෙන් නුගන්නවා නෙති එහෙන එකමක් ෆර්බද බල්ලවාශ ෆහ එ ෆර්බද එ හොරිතා හරුලා හොරජනම කලේග ෆාන තිමන් රස් කලාංග සාදු ෆොල ෆෙනි වඩාගෙන් ෆානෙති ෆහ එකලේග ෆානුග වෙරි රස් කලාංගේ ෆර්බදය තජල්ලීවෙ වොඩිගැන් හිඳු එ ෆර්බද කුඩි කුඩිවෙ බිමා හම වෙගෙන් වා එච්චකම් ගාලෙවියේ අදි මූසාගේ ෆාන් හේෆුළු නැතිගෙන් වෙට්ටි වඩාගෙන් ෆි ෆහෙන් එකලේග ෆානු හේෆුළු එරි හිඳු විදාළුවේ ඉබ රස් කලාගේ හොස්තෝ හිරුවන්තකමයි ඉබ රස් කලාගේ තිමං අලා තවබා වෙජ්ජයීමේ අදි ඊමාවි මීහුන් කුර ෆුරතම මීහැකි තිමං අලායේ.

0: तक 9.5 kHz मीडियम वेव अदि 8.9 MHz एफएम बैंड
1: दिवे हिराज चे के अडो
0: इंतजार करगा
1: मिहितुगे लोई पेती ගඩින් මෙන්දුරුගඹරා එක්ගෙඩ 30 මිනිත් අඩුසොම් තිගෙන්දවනි දිවිහිරාජ්‍යයේ ගැඩු

0: මේදුගේ ප්‍රග්‍රෑම් ගමි බෑවිරවෙකු දෙන්නකි ඔස් අල්වින් බාතින් අදි අයිලා මේ කුදින්නයකි මි ප්‍රග්‍රාම් ගෙනස්තිනී තියකුදින්ගේ මරිම් මාන්ටි මේ ප්‍රග්‍රාම් උෆෙද්දී නසත්තත්ත හුරිහා කුදින්න වෙස් උෆාවිර වගුත් කොළකං එදමු වකිවෙලාන වස්සලාමලෙකුම්
1: තිත්ති තිත්ති කුච්චේ.

ගඩින් රේග ශිට ඩ සොම්ති ද වන තිවි රජ ඩ ිගඩ ග ගෙන ස් න ල ර ො ස ල ස්ේ ම ිය රෝ ම ද ප්‍රග්‍රම් ියගේ කල මි ප්‍රග්‍රම්.

අනේ එම්පෙස් වරක ගඩි නුජෙහි හමහෙම්මෙ වරන් හිව්වරා ගෑග එවරුගේ එනර්ජිය එකී ගන්න බේෆලකයා ගොන දන්නවා හිබ්බනි සායුධ හොමති.

0: අද කුරියම්මවති බෙස්ට් වීඩියෝ එඩිටර් මෙහැසාබුන් නොමිනිස් බල්ලවදම්ම. අද බෙස්ට් වීඩියෝ එඩිටර්ගේ මී ඇවෝඩ කීවිස් වර වාදවැරි ඇවෝඩ වර හීවාගේ අද එහාම කුඩදාන එඩිටරුන්තකේ තිබී නිියස්රූමේ නිියස්රූමකී එම මී ඇවෝඩ් දිරුමගවිස් ජජුම් වරන් ඉන්සාප්පරිකමායකීග ඉන්සාප් කොත් දෙවී අද හුෂාලාපාවා හුෂරුන්තකා ලිපිපාවා අද ඒ මුවසපුගේ එහනිියම් පර්ෆෝමන්සා හොරියාකමක බැලුමක් පහු පරක් ඉන්සා පරිකමායකු නෙම්මි නිම්මුම මෙහයිසාපු නොමිනිස් ප්‍රතම බලවද.
1: PSM News Award දෙහා සබ්දිස් Best Video Editor අහමද් සූෂාන් මොහම්මත් මවමෝන් මොහම්මත් සුහාන්
0: බෙස්ට් වීඩියෝ එඩිටර්ගේ එවෝඩු මිපහරු උපදාදනී කොම්බෙපුට බා ආද රඟරත්ති විදාලවී මොහොම්මද සුහාන්.

0: එකුරණි වරන් හිබ්බරු ගද මසකත්තක අද මෙහයිසාපු බෙස්ට් සෝෂල් මීඩිය කොන්ටෙන්ට් ක්‍රියටර්ස් නොමිනිස් බලවල
1: PSM News Award 2020 Social Media Content Creator Ahmad Zushan Hussein Jumaan

0: අද දෙවන පුරුක එම ප්‍රථම අවෝඩ් එක ගොතුගා අගමෙන් මේ බලාලනී බෙස්ට් ග්‍රැෆික්ස් ඩිසයිනර් මෙයා සබ නොමිනිස්
1: PSM News Award 2020 Best Graphic Designer Aminat Izbina Muhammad Marish Muhammad Yumnoon

0: අනකා ස්මති බලශාපර එවෝඩ බයිපාරු මේ එවෝඩු ගැන ොමිනිස් ැනීම බැබැපුරුම් හිතගලාපාන අරුගඩ මේ බෝඩ තිබෙන ගෙවිස් බෙස්ට සෙකෙට්‍රී අවනම බුණි එච්චාවනතු නිියස්රුම්ග මොසපන ග අද වහසාමු බෙස්ට සෙකට්‍රීගේ නොමිනිස් පඳ අගුණක නම්බ සිදදා
1: PSM News Award 2020 Best Secretary Aishat Niza Fatmat Sama Ahmad Naiza Latif
0: Ade PSM News in කුරා මසක්කතුක ඉධාරී ගොතුන් එම මුහිම මසකතෙක් කුරා බයකි සෙකෙට්‍රීන් හගේගතුක දුවහුන් දුවහ ෂූටිංට බලහෙටුමා කැමරාමනුන්නා ජර්නදිිෂ්ටුන්නා එඩිටරුන්නා අද එනුමස් හුරිහා මුවසපුන්ගේ දුවහුන් දුවහන් ඉධාරි හුරිහා මසකතය බලාහට්ටා ටීමකි සෙකෙට්‍රීන්ගේ ටීම් හැකමු සෙකෙට්‍රීම් මිකුරා මසකතකි හගේගතුක පරුදාග පුරගව තිබෙන් වෙස් වරන් අගුරි මසකෙත්තක මේ එවඩු මියහරු උපදාලා පරාතකි අවන හිවනි දිමාකු පිහ ආදළුකට නෝ අයිෂත් නිසා

0: මේ ඩොක්කමන්ට්‍රීගේ මසකතකය සම සාපයෝගගේ විරුෂාතුගේ දශුන් අඩම කොර මසක්කත දෙ අනුවන නූසරකමගේ හයතු හම පුරවන් වර හස තජරුබයිකන් රනවාම් බෙන්වනි රාජයගේ මිනිවංකම පස්තුල සහරු පුරුණු ඉරු මිනිවංකමගේ මේ රම්සේක ගොතු ගම ගොඩුවගෙන් අරු පෙන්න්නනි බලකන් වයිට හුද කඩුග ෆොටෝ එහනමස් ඒ ඉගරාරුග සොයකරුණු මා ලමුන් මිහාර එතන් හුරිගොයි ආම රහිතු නහම ගෙනස්තුනමගේ ෆුල්සත් ලිබුණු ටීමග බෑවරුමගේ ෆුල්සත් වලට වෙස් ලිබුණ තිහම වරබඩ මේ උපාකරම් වරබඩ පහර වරබඩ ශර්පක ගතු දෙකන දැ හගේකතු නිියස් මනජමන් ටීම්ගේ පරාතුම් අම මේ ඩොකමෙන්ටරීගේ මසෙකතු ලිබුණු එබාලමහම වරබඩ මේ පහකරම් බේනගද හාසකෝ අලා මිතා ඉන්නමයා සිකිග අමිනා බේනවා දිරාසා කංකමගම වරබඩ හිතරක මලාගේ පරාතුන්මගේ ටීම ලිබුණ හම ජුම්ලකෝ හම මේ ප්‍රඩක්ෂන්ගේ හරකඇතර හුරිහා පරාත්තක අල්ගුණ ගනම්ගේ අල්ම මිටියම්ග නම්ග හමශකර දන්නවා
1: අලුගට මේ ප්‍රගම් ප්‍රඩියස් ෝ ඩයිරක් කුරිකම් වීම සල්ගන හිවන අස්සහගතුක ඒවෝඩ් බලාරම්වේ පිසම්ගේ මනජමන්ට්ගේ බයි මෙම්බරුණ අධහා මියයකග අලුගන් මනැක ගම ප්‍රජෙක්් මසක්ක කුර හරි හා පරඇතුක අලුගන් ගබූල් කරන අලුගට ව බෑරු කන්තගේ දස්වගෙන්ද අසුහකතු ගුණකම් ගවානම මෙ දල්ගන මතාම හරමුණ ෆුරුසත්ත දීගෙන් අලුගන් කුරිය දියෑම ඒ මලුගන් වරබොඩ ශුකරදා කොල්ල බෙනුව අම අධහාමයකිග ජදවාන අධහාමයකිග අලාය අලුන වර බෑරු කන්තගේ දස්වගෙන්දිය දුනිය නූන අලුගන ආරිහ මුලි කන්තක වර බොඩ ලෝ හුළුවගෙන්දිය ඒ මලුන් ගබූල් කරන මී අලුවට කරම වර රඟලු මසක්කතක ගොතුක අධහා මියයකි හර බොඩ ශුකරාද කොළම
2: අදගනතු අද ශාපිය රගු කන්නගේ පහු වාහදක්ක පුරු සත දේම් වෙසදත්ව හගනතු එහාවෙස් ගෙන වාහක හොන්නාට එනම සමෙන් එපජහ මේ නම්බ්‍රතකයන් කුරියද්ද අද මෙහසාප මෙති බෙස්ට ජර්නලිස්ට ඔප්තය නොමිනිස්
3: පSM News Award දෙහා සබ්බිස් බෙස්ට ජර්නලිස් ආමිනත් ශාසියා මෝසා මත්ලු ශිෆ්නා අහමත්
2: බෙස්ට් ජර්නලිස්ට් ඔප් ද ඊය අහරුගේ එම් මොළු නූස්වරයාගේ ඒවෝඩ් පSM නිියස්ගේ නූස්වරින් ගෙතෙරේ මෙපල් උපදාදා නූස්වරයා හොම්බෙ පුළබා තමයි බාර ගැස් කොල්ලා ශාසියා ශිප්නා නට කොම සෙබ්බේ පුට කලින් ගේතු අමින් වර සිටුම් බදන්ගේ පුළ අගමි පොරුවක් නූසරිය ගෝතුක මසකෙ කුරෑරුග අහරුගේම මොළු නූස්වරයාගේ ඒවෝඩු ඒ ශරපු පSM නිියස්ගේ ජර්නලිස්ටුන් ගතර මි පහරු උපදාල පරාතකී මූසා මත්ලූබ

0: perform කොද්දේ ලවත් ගෙනස් දිහියා
1: එම් මේ රංගල් හොමා
0: ආද නම් ලව
1: මේ මගේ හාලතේ ද
0: ආද දෙන් ලව හස කොල්ල බේනු මණි හම ඒ ලව රීති උරි හාවේ ෆ්‍රුණ දෙන් අලුගණගේ අවදුස් අඩුගේ එක්වරි ටීමගේ උරි හා බෑවැරෙන උම්මිදු කුරන් අදීරස් පුරේ විහාර රශ දෙව කුරින්
1: ಬದ್ದಲ್ಕೊಳ್ಳೆ ಬಾಲಮ ಬರೋ ಫಾವಜೆ ಹುಮಾಯ ಬದ್ದಲ್ ವಿಮಂಗೆ
0: ಆದೆ ಆದೆ
1: ಬಾಕಿ ವೆಲ್ಲ

0: ජක යුනිෆෝමලා එබෝලේ නමතිහා හාහවරකින කුති මේ තැන් සානවි පෙම්වර බල මහින්ග උලේනකම ඒකත බෑකුල බවරකුති සාලිහක හස්කුති ලේ නමක ම විසයනන්ත එම උලේරුගේ සාලික හස්කුටිග තරේක අන්නං ඔයි පස්සහරුතු තෙරේක ජුවන් ජීලන් නිකුන්නං ඔයි නිකුන්න මේ නිකුන්න ඔයින් ආබාධයයි එම ආබාධික තරේක හරකඇත මතු විද්‍ය මතුවන් දාලේ වාහක මේ දිවහි බර පෝරියයක්ක කරමයකම ඇත් බාසි ලිකියම ගෙගුවෙන් හගීගතුක ලින් හර කියන වාදනක් කණඩාගෙන් කියාති වාගතකේක මාන දේහෙන්ව කුරීගකම් වර චාලක කියමුන් ඇච දිවෙන්ගෙ තරක ඉරලෙම්වෙස රෑවර කියවමුගේ පන්නු මෙහර වරක් බොඩ ගෙට්ටකි එම එක්කට දන්නවානි මදේ එහන්න මෙස් නිස්පතුන් මේ කියවෑදිවෙන් නිස්පතුන් හුරි පුරසොත්තවග නිස්පතුන් බලෑර මත වෙස් නොවන් ගෙත
1: ර බොඩ ශුකරයන්ගත ති ෆාල්කුරු විහයාපටකයන්ගත
0: ආදකරියදවේ පුරසත
1: ආද කියලන්න ආදම් සාහර පහකරබනි එබ උපදේ එනමස් නිස්පතුන් මදේ ඔකේ ඔකවත අදර්ශිත ක්‍රියාපල
2: මේ හැම කුරීගේ අමීරු එස් ෆාහකෝ නුක්තා යදි දෙම ස්තස ආදම් සාහර ෆාහකර නුක්තාගා ඊතරෆ දන්නවාලම් බේනම්වා කමෙන් එබොයි එයි මි සුවානු එබ උපදේ හැම දෙබේ ෆොල් මෙස් ෆාහකර වි දෙන් එයා කල් අලුන් මෙන්ගේ තෙරේග මේ හරුකොත් තිබි මේහුන්ගේ එබෝවේ වර පොට සිම මිහාර හම අදබී කංකම ගොවලොව්වා වර ෆුන්නා බූස් බේෆොලුන් ගේ වර මුහිම දවරෙන් එබෝවේ එයි සුවානුන්ගේ තෙරෙන් බයකු මිසක ලෙම්වෙරිකමු ලෙම්වෙරිකම් නුවත රෑවර වියස් හද්දවාෆඒ දූකොල්ලුමා එක මිස් මීඩියග වසීල්ලත්තවග වෙස්තෙන් නුවත හයාලකං අහාලිකම වී නම වෙස් ඒනයන් එක මේ හිවර ලිබේ ගොත එය ාඩු කියවුන්ගේ වර මොහිමකමක් මලු ගබලු කරන. ඒක හුරි කුත්තන් එකනි දක්කාාෆ දූකොල්ලිමති එවෙස් ඔට්ටරින් හුරි එච්චන් නූනේ නුවත මේ තේක මෙවැනි මස්සේතකගේ බොහුට්ටේ බොුණුම හිසාබුන් අදි නිම්ම නොදුන්. එය අයකු ගරඟලු කොල්ල විදාන කන්තත්තකකි කොබෑතෝ බුණදිනු. ඒයිනුන්ට හිවරකි දෙත්තු එන්වම ඒකං මේ රෑවර වියස් ලෙමෙක් වියස් අද මස්මූනෙක්කම වියස් වාහකෙක්කම වියස් ලියානි වර ශෞගවරි වගෙන් ගේතො එකම කුරා හිතුන් අදබීයාත ලෝබි කුරාති එහෙම හිම්මරාලනිවි කහල එවස් කොමෙන්ටෙන් නොකොවේතෝ බෙලුන්ගේ මුහිම්මකම එකමග යාය කලු මිදන්නවනිකි ඒග හුරි කොරුකම ෆාහගනු කුරාශකේනු කොරුකම් වෙස් ාහ කොද්දෙවවාශය එයා එකුග ඉතුර රඟලු කුරවිධාන කන්තත්තකා එහුරි හාච්ච වෙස් කවරවිධාන ගොත්තක ච්චවෙස් පුුණ දෙවවාශය එයා එකු හිවර වෙස් දෙවවාශය ගේත
1: දෙ මේ බාහුන්මක තිරේග මේ කුඩකුදිින් මොබල් ෆෝන රට්ටේ වාහක එකුදිින් මේ බලා කාටුන්තකා එහෙනහෙන් එච්චහි ඉංග්‍රේස් බහුන් හුන්න වාහක කුදිින් බෙලනිවරින් කුදින්න එකංකං හවාල් කුරා වාහක දෙකවේරු කියනත කුඩකුදිින්න දිවෙහි බහු මුඩ ලුම්ගේ එච්චේ ගෙනස් තිනුමා සුවානුන්න වකින් කාසකු තික මුනිපු ෆිලෝ ඇදනුමගේ වසිරත්තවග දිවෙහි බස් බේනු කුරාමි වරු ඉතුරුකුරු මේ මිකමුග කියහා රඟල් ෆියවලකවේගෙන් දානත
2: අද මේ වර රඟල් ෆියවලක ඇඟතවා මේ මී ගස්තෝ හගීගත්තුග දිමාවකෙන් මේ ඔලේ මස්සලයකි අලුන්නන්ගේ දිවෙහි බස් ටෙක්නොලජී අබීරටයි කෙනු දිමාවගේ මුලේ මස්සලේකි ෙක්නොලජී දිවේ බහ පහිනු කරවිගෙන් අලුමන්න ලන එම ටෙක්නොලජී දිවේ බහ අලුමෙන් පහිකරීම අලුමන්න කාටුන් තවස් වෙන්නාන මේ කුදින්න මේ ෆෝන්තකු බේනු කරන පපලිකේන් තවස් වෙන්නාන ඒත එම මේ අලුමෙන්ගේ දිවේ රාජ්‍යයක එබ තිබැවි වරං හොනරවෙරි මේ වරං ෆෙද්දුන් තෙරි සුවානු එබේ ෆලුන් මේ කුරියන් නිකුන්නවා දිවෙහි කාටුන් තකා දිවෙහි කුඩකුදිින්ගේ ලවතකා මේ දිවහින්ගේ තෙරේග කියාවල කුඩකුදිින්ගේ වාහකතකා ටෝන්ගේ ගොතුක උපද්දා නොතකුර ෆිල්ම් ගොතුගේ සුපතිදාන මෙිපතගෙති උපද්දයාගෙන් අලුමෙන්න්න නිකුන්න කුදින්න හමයන් අන්න මින්වර මියදු වෙස් මදුවගෙන් මියවලනි එම අලුමෙන්ගේ උපෙද්දුන් තෙරිකං ඉතුරුකෝ ටෙක්නොලජී දිවෙහි බහ පහිකුරීම හගිගතුක මෙමසල වරබොඩක් හල්දුවන් මියදු මේ හම මේ වරගෙන බෙදනවරීමස් පහකරවා මසලෙන් ති මස්සලයකි එකමක හගීගතකි මේ දෙන් මරුන්ෙන් තරේක ෙන්න්න හොරි මද ෆෙදුන්තක බලාදරස් හකිගත්තුගේ ඔ ෆෙතුන්තක ෙවරවෙස් හම වර බොඩුතන් නඟල්
3: ema egota bada fe masekken algun menna kurevijia adi mihara vuren armenge mi rangalu anikam mi dekeni
1: ah agun men anikas mudarisaka wahaka dakalan nahida miske gutugama uriha kudines mashur kudin bina kurevum gu masakatu gara burakun ulva befle nahida gulale fe assalamu alaikum आगुन में मिदाकने दिवे ही बहा दिवे ही जुआनुं बीरट्ठे वाहा कीने तो दिवे ही बहा दिवे ही जुआनुं अहुल दुवरी कुराने कीने तो वह तो ख्याल फुलकी आमिल दा तजरिबा आ गया दीगा
4: and alagun menge mother pachi de basta adakta ehe we ma alagun menge abigna mamaya amedo dekhe gai rangal we we ma then alagun menge khanta tarangalu ane butta ha mega tan mother ba amedo alagun menge dekhe koi patal pakke hama ni ekanta tarangal koi veni adi zuwanu bas denu kuram ba khas sama mitte jehani ekanta tak ami bahugava dasha bas denum kurenti haga dasha ami bahu alagun menna ida denum tak koreve kam alagun men sadata me jehani ga opanam betta ei alaguna senna gotagava nam men kam
1: mi bai faru mi bai bebe fungu boduga mikam ge exam me baalwa de ko bai to kum bai to mikana gal kurave masage kurave ni kum bai katto
4: bahaki wati pakke ke no beto ha go ria ne ge ke ni mi ma ni wati bai ko kuveri ko me ni ne ga na na bai faru ge wa kara ami de bas kurero mo ke no ka de baha iskan de me jehne wa ke mo se sai ke ni ho ne
1: बड़ा शुक्रिया आएंगे तो प्रोग्राम को डाल देते दिवे ही बहा दिवे ही जुआन होंगे वहाँ का तक कायरो में दिवे ही केवल दिनों मुगा में गेंगुड़े वट्टफाड़िया बदले गन्ने जेह कम गबू फुलकर बनतो दिवे फंगे नजर होगा अलर्शित
2: दिवे ही
1: केवल दिनों मुगा आगुन में में बाय बे में आगुन में ना फाहा करो ने बाय फार कुदिंग फरातुंग अड़िवे ने दिवे ही स्थाम गड़ी फूही गड़ी के ಕಿಯವಾದೆ ಗೊತ್ತುಗೆ ಸಬುನ್ ಕಮಸ್ವದಾನ
2: ಆದೆ ಮಿ ಫೋಹಿ ಗಡಿಯಕ ವಾಕಮ ವನ್ಯ ಎಗಮಾನಕಿ ತಫಾತು ಗೊತ್ತಕೆ ಬೈ ಇಖ್ತಿಯಾರ್ ಕೊರೆನ್ ಜೆಹೇಜೆ ಇಂಗೇತೊ ಏಯ್ ದಿವೇಹಿ ಬಹಕಿ ಏಗ ಜಾತುಗ ಫೋಹಿ ಬಹೆನ್ನು ನೋತ ಇಸ್ಲಾಂ ಮಾದ್ದಕಿ ಏಕಿ ಫೋಹಿ ಮಾದ್ದೈ ವಿಸ್ನು ಮಿ ಎವ್ವಸ್ ಮಾದ್ದಕಿ ಸೆವ್ವಸ್ ಬಹಕಿ ವಿಸ್ ಫೋಹಿ ಬಹೆನ್ ಮಾದ್ದೈ ನೋ ದೆನ್ ಕುದಿಂಗೆ ಶೌಗುವೆರಿಕಂ ನೂಫೆದ್ದೇಕಮ ವನ್ಯ ನುಹುಣ್ಣಕಮ ವನ್ಯಾಗೆ ಮಾಣೇಕಿ ಕೊಮ್ಮೆ ಸ್ವರಕಂ ಉಕುಳುತ ಬದಲು ಕೊರಂಗೆ ಬಚೆಹೆ ಎಹೆಂ ವೆಜ್ಜಿಯ ಕ್ಲಾಸ್ ರೂಮೆಗ್ಗ ಹಮೈಕನೆ ಫಿಲಾವಳು ಬುಣೆದೀಫ ಕುದಿನ್ಲವ ಫೊಯ್ ಕಿಯುವ್ವಾಫ ಫಿಲಾವಳು ಹದ್ದುವಾಫ ಮೀ ಕಂಕಂ ಕೊಗ್ಗೆನ್ ಕುದಿಂಗೆ ಶೌಗುವೆರಿಕಂ ನೋಹೋದೇಕಮ ವೆಜ್ಜಿಯ ಬಹಾ ಗುಳುಂಹುರಿ ಫಿಲಾವಳ ನಗಯದಿನುಮುಗ ಗೇಮ್ ಮೆಗ್ಗೆ ಗೊತ್ತವೆಸ್ ಕೊರಿಯಗ್ಗೆ ಹಿಂದೆವಿದನು ತಫಾತು ಅಟ್ಟಫಾಳ ದೇಹಮ ಕಿಯವಾ ದೆವ್ವಾ ಬೇಫೋಳು ಮಿ ಟೀಚಿಂಗ್ ಹದ್ದವ ತಿಬ್ಬಾ ಬೇಫೋಳು ನಾದಿ ವರ ಬ್ಯಾವರ ಹುಣರುತ ಟೀಚಿಂಗ್ ಸ್ಕಿಲ್ಸ್ ಮಿ ಕಿಯಾಹಮ ಗೊತ್ತಂ ಎಗಿಲವ್ವಾನೆ ಹಮ ಎ ಫೂಹಿಕಂ ಎನ್ನ ಎಸ್ಸಬಬಕ ವೆದಾನೆ ಹಮ ಎಗೆಂಗುಳವೆ ಉಕುಳುತ ಉಗ್ಗೆ ಸಬಬುಂ ಕಮ ಅಳುಗಂಡ ಗಬೂಲ್ ಕೊರವೆ ಗೊತುಗ ಎಗ್ಗೊಯ್ ನೆತಿಯ ಅನೆಗ್ ಗೊತುಂವೆ ಸಮ ಎಮ್ಮೆ ತುತ್ತು ಇರುನ್ ಸುರ ಫ್ರಶಿಗೆ ಸ್ಕುಜ್ಜಾಗೆ ಸಮಾಲ್ಕಂ ದಿವೇ ಬಹ ಬಹದ್ ದಮಾಗತುಮಕಿ ಎಯ್ ಮುದರ್ರಿಸುಂಗೆ ವರಬಡು ಜಿಮ್ಮೆಂಗೆ ತು
1: ದೇಖಾ ಮಿಕ್ಕಮಾ ಗುಳಿಗೆ ಏಕೆ ಆನ್ಲೈನ್ ಉಸ್ತವಾಗ ಸಮ ಲಿಯುನ್ ತಲ್ಲಿ ಮುಂಗೆ ಬದ್ದೆ ek bebe fun ek forum ta ho kambodu un faalu kurawa egutun online nu he mihar mi online nu ga liefawa liume ge surukhi mi divhe bas deke divhe zuanu fuhi wani ki vegen he enge to mi surukhi ge dashun ammu faalu ko fawa ba in khiyat ho ge tirega duniya ge komme gaume ge bas e gaume ge bas kiyawa hi wa mi hun ge adadu nisbatu madwan misal ka smart room kitam smartas e room ge beenun hi fam da mi hun ge smart ka me netiya e room kurani kum faada e ba am mi he ge khiyal ane be flak faalu ko fawa fawa khiyal ga mi onani divhe ba ki hama gina mihunna kamda bahennun algun menge madari bahe divhi vantakame bahe baheke adivar tafaat baheke kiyagen ulunu hagige divhi bah gina darivarum ves adi tawlim ungenigen tibi gina baykwes fuhiwa bahemi bahake sabab tawara gina adi hitamaya ku dannawalan jeheni mi hagigen ei doge kan sifakurang ulunu sekamennu waane ane befalaku falkura baf wa khyalu gamiyoneni masal uleni divhi bahakunun masal uleni divhi vantakan deke nafratu kura mihunga sikundiga divhi bahaki hamawara furihama bahe timaya divhi bas negumaki divhi bahuge kushennun ingres bas daskura masake kurigota divhi bas daskurang masake kurinama divhi bas ves daswis amo falku fa khyata kamad jumla gutte gamir
3: kuata mi jumla gutte ga arun dan hada benum wani hakikatu ga emme fahun faal kurawa fe khialun eto war rangol wa ke mi dive ba ki undagu bahennu ei arun dan hama yagin arun mi school nimala fa school un nukume mi vet vediya ga ganak bharate ra haruge tere ga dehaen aku dinna tawliyam mi dive ba be komme silme arun da sungan na deviche emma dive ba ki das kurang undagu bahennu ei khandeli gen hama arun de kol khiale Mi ke masa tu mula ni, alun mungkin Wisnu muka. Ingat tak? Meru, alun mungkin amil la madari bahel libi foto muka fahur. Ege muhim mukang nu Wisnu, mi hagi gatuga dimawa ke mula masa leki. Emma, diweh bus kiawa dia ke fuhi umak iwis wedanek kame. Ika muku, ea wis alun mungkin hoden halu tangge bahur. Alun mungkin ecet dek fuhi wanya. Saya kalun genggole phone. Mi orang nama mi komen biar orang tu kes phone yang orang ni. Alun genggol eh phone dek fuhi wanya mian. Alun ke show gue rekang. Fitdeh ne gota kami badul kurang alun masa ke korani. Evedan mi program yang ada agen kama bias. Noni mi ke foto eh badul kau agen kama bias. Emma, egota diweh bus kiawa aku cek guys. Ngeto mi zuan ek kamu ke bias. Dari warik kamu ke bina mas. Mi show gue rekang. Gelle mun dah mian. Eba jehe wahka dekewe. Mie darun mena dimawa gini mule, mereka deh masalah kiri, wah karun mengge terega dek kedah tangkole, madi. Emma, kangkang nanggalu kuru matka, salah kamu dari sekamu banyak, kamu dari sa daripur maswara kolung, iki nekame nonda to, emma, barang ekueri emeng, bawaan tu mahal dek karun mendiri mule. Emi ma, hagi gatang karun darnawa kamu banyak, kamu darnawa dem benuwani, mie tu. Alun mana dimana ke mule masalah ki, diweh bus kiawadin muge es masalah nu, wara ranggal mukarere mifahong alun mana ngasa. Ustaz Adam Zahir ke wahkfulu ke fahkure bi ada biya tha, diweh bahawa kiwe geng ngasa wahka. Emma, mihuriha ke makang alun mana ala kiayru ke mih do alun mana dimana ke mule masalah ki, emme furtama Wisnu muge masalah. Alun mana emme ke Wisnu diweh baham itu juga heo kok geng diweh baham heo itu Wisnu makang alam mungkin Wisnu badul kok geng alam mana memasak ketua kami apa ni?
1: Kini tu namuna dak kami hingga sahun tu mihem di mawani diweh zuanu namuna agitu juga bala celebrating masyur mihun nur nama diweh zuanu namuna kami juga bala podium tu juga wahai dakka siasa mihun ke basma guna gotung kama vedane to namuna dakka mi hunna divhe baha guliga nagon namuna nu dekke ti kama vedane to zuwanun divhe baha kudako duratta sababaki alresh
2: alugonda dannawaleveni ti sababek kama vedane sababeke ti ei aamugote galun menna misalaka zuwanun naves mi miss media war ahul veri vej detto de miss media ge basila tak huluwa layar ko misal ka ay TikTok miharo emme fahuge ichi sab bala layar ko TikTok ka ichi huluwa layar ko eba fene mi TikTok ga tangkole mashur fa miti be fulun live jasata ega e wahaka dakka gota e aduive basmaga ega asar hama quran enge to kommeswaraka hama eyaeku ga mi misaka siyasi hama podium to wa ti faak korevi e podium taka anuta aamuko tv takun dura fenna bike kala program to ga wahaka dekeve gota mega hama presenter unga dawr weswara bodu hama eyaeku ga raito majlis kala tantanu ga dawr weswara bodang e bawe enge to mehama mikahala asar tan hama komme henaka zuwanu na quran
1: Ali Rashid, Adi Amir, Dibifna Sarabuda Shukri Agun Menge program ga Baradan the Biti. Admiya ko Dibih Bahuki Bagita Sataga Mihaftag program Nimada for Argund Razi Mivakulani and Haftagvis Migadia Dawata Romung. Mi program ga Midekevon Vahakatakam the Tibifun Tia Divihing, Varafunko Visnavane Kamam Mid Kurung. Mihaftag program Genestinum ga only operator key Nahida Muhammad, program for Num Gahitari Difani Nafsab Rashid. Agun mi Ali Razi and haftag program Dawat Aurum Vakulan. Wassalamu alaikum wa rahmatullahi wa barakatuh.

0: ඉන්සානුනටා ජින්නී නවස ශරියතෙක් මෑවිකෙන්වා හිදායතුගෙ නූරෙක් අලිගද දම්මරෙක් මෑන් අල්ලාහු වහීකුරවාෆාවා බස්ෆොලෙක්ගෙ මානෑගාවේ ඒ මිස්තකුන්නේ තියබෑමීහුන්ගෙ වෙරි රස්කලාංග හදරතුන් තියබෑමීහුන්ගෙ ගාත වාදකා හිත්තකුගාවා බලිතක ශිෆායකා මූමින් තකුන්න තෙදුමගකා රහ්මතෙ අතුවිජ්ජිකන් කරවරේ.
1: කොම්මෙ උමුරක
2: කොම්මෙ ෆන්තියක
1: කොම්මෙ ගින්තියක දිවෙහි රාජ්‍යයේ අඩු එංහා සතරසේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
2: අඩ්ඩිහනුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්.
3: قال رسول الله صلى الله عليه وسلم أحب العمل إلى الله أدومه وإن قل. رواه البخاري. رسول الله صلى الله عليه وسلم حديث كروي الله حضرتك إم دبوتك مبرو عملك إم جند وهدمه النعمل هكذا كتم مدوفا كورك مغاويس هبه.
4: දිවෙහිරාජ්‍යගඩු ෆතිහතුරුගඩි තිරිස් නුවමිනට ගමිගෙනස් දෙනි මිරේක ෆතිස් නමාද් වගුතුගේ බංගියා බංගෙදවා.
5: අල්ලාහ් අක්බර් අල්ලාහ්